0: සංවිධානය වහන්සේ සමගින් අපි ආඛ්‍යා කරමු. දෙවි ස්වාමීනි වහන්සේගේ ආනන්දයේ මේ දරුවා වෙත දාන පිළිමක කරුණා කරමු. ඔබ වහන්සේගේ වර ප්‍රසාදයේ බහුල වේ දෙවියන් දානි. මාගේ සෞඛ්‍යය අපි ආඛ්‍යා කරමු.
1: Ela não consegue andar. Diz que precisa de andar. Só isso. Eles dizem que vão fazer tudo o que for possível para a curar, mas leva tempo. E ao mesmo tempo rezamos a Deus e esperamos que Ele faça algo.
0: Thank you.